0: Lanka Radio, deine singalesische Radioshow auf Radio Darmstadt. Jeden Samstag von 13 bis 15 Uhr auf 103,4. 103,4.
1: ජර්මනියෙන් මේ ගුණට එක්වන්නේ ලංකා රේඩියෝ වැඩසටහනයි.
2: ට්‍රයිසෙන් සිහොන් ලංකා රඩියෝ ඌබ රඩියෝ ඩාම්සට් ඩයා බේ උන් වෙල්ට්වයිට් කන ජවකුන්සරන් රඩියෝ ඩාම්සට්.ඩේ උන් ලංකා රඩියෝ.ල්ක උන්සර වෙබ්සයිට් ස්කූසසි ඉන් සිංහලීසිස් ස්ප්‍රාක් අවු ශ්‍රී ලංකා ආයුබෝවන් ආයුබෝවන් ප්‍රඩෝයටත් ස්ුන්ස ඉන්නයි ලංගස් ලේබල් වේලාම හරියටම දවල් එක පසුවයි විනාජය ඔබ මේ සවන් දෙන්නේ රේඩියෝ ඩාම්සට් ජාතන්ත්‍ර සේවය ඔබ වෙත ගෙනන ලංකා රේඩියෝ සිංහල වැඩසටහනට. ඔබට පුළුවන් අපට සවන් දෙන්න DAB නව තාක්ෂණය යටතේ හෝ ලෝපනා සිටින ඔබට පුළුවන් අපත් සමග එක්වන්න ලංකා රේඩියෝ.ල්කේ යන වෙබ් අඩවෙන් සහ රේඩියෝ ඩාම්සට්.ඩී.ඊ අපේ වෙබ් අඩවෙන්. ජයසතුට වාසනාව සමග තවත් ලස්සන දවසකට ආශිර්වාද පතන මම රංජන් ධර්මරත්න. සිකරන් උන්ස රයිසන් උන්සන් හොට්ලයින් 06 9 5 7000. ඔබට පුළුවන් අපේ හොට්ලයින් එකට අමතන්න 0615 1 8 7 0 3. ඔබ ජර්මනියෙන් පිට සිට අමතන නම් අමතන්න 0049 61 51 87 0 3. ඒ වගේම ඔබට පුළුවන් අපට ලියන්න info@lankaradio.lk. සිකරන් අවුකුන් සයිබන් info@lankaradio.lk. උන්සර ෆේස්බුක් අඩ්‍රෙස ලවටට facebook.com/lankaradio. facebook.com/lankaradio අපේ ෆේස්බුක් ලිපිනය facebook.com/lankaradio. ඔබට පුළුවන් අප සමග ඉදුරු පෑද චැට් කරන්න සහ ඉන් පසුවනත් ඔබට පුළුවන් අපිට මැසේජ් කරන්න.

0: radio.lk.
1: So, heute gibt es zwei Stunden lange Bollywood-Lieder. Gibt es mehrere Millionen Lieder, aber wir haben ausgewählt für zwei Stunden berühmte ältere Lieder, also 1950, 60, 70 und 80er Jahren gab es super tolle Singer wie Lata Mangeshkar, Mohammed Rafi, Mukesh, S.B. Balasundaram und die spielen wir nächste zwei Stunden. Ada, obergolonge illim anu, bohodene gillim anu, apraliatibna bohodene itamatma kemati kela parana hindi gita san, enisama, di vadibandene killatibunu, janapriya gita, Lata Mangeshkar, Mohammed Rafi, Manna Day, Kishore Kumar, Asha Bhosle, wagame S.B. Balasundaram vani katchege gita, masudanam kala, obata genenne. E wagame gita kipeka, singala anuwade, ඔබට කියන්න පුළුවන් ඒකත් මා සූදානම් කර ඔබ වෙනුවෙන්ම අපි මුලින්ම සමන් දෙමු ආශා බෝස්ලේගේ මේ ගීතයට ඉතාමත් ජනප්‍රිය ගීතයක් මේ ආශා බෝස්ලේ

0: මීළඟට මා සූදානම් කරේ ඔබට ඇසන්න හින්දි සංගීතයේ සදාකාලික ආදර ගීතයක්. හොයිට සන්තිරන් විය ඊනන් අයින සයිට්ලෝසන් ක්ලාසික ද ඉන්දිස මූසික්. කිසෝර් කුමාර්ගේ මදුර හඳින් ගැයු තුම්බිං ජවෝන් කහන්ගේ සුගන් ෆොන්ඩ උන්පගෙසිස ස්ටිම කිසෝර් කුමාර්ස් ඔබ නැතුව මට යන්න තැනක් නෑ කියන හදවතේ ගැඹුරු ආදරය ගැන කියන ගීතයක්. අයින් ලීඩ් සේන් සුක් හිංගාබ උන් අයින ලීබ ඩී දස් ගන්ස ලේබන් ෆෙන්ඩට්. ඔහුගේ ලෝකය හිස්ව තිබුණත් ඔබ ඇවිත් පටන් ගත්තාම ඒ ලෝකය ආලෝකවත් වෙනවා. දීස මෙරලි සේල්ට් හොම් අයින ෆබින්ඩුම් දී ස්ටෑක ගෙනු ඉස් ඒද ඩිස්ටන්සු උබ වින්ඩන්. දුරකත් වුවත් හදවත වෙන් කරන්න බැරිය ආකර්ෂණය අද අපි ඒ සුවඳ ඔබට අරගෙන එනවා. ලේනන් සිසි සුරූක් උන් ගෙනීසන් සි ඩීසන් මාගිසන් මෝමෙන්ට ද මූසික් තුම්බින් ජව් කහන් ගේ සුගන් පොම් කිෂෝර් කුමාර්.
1: චිත්‍රපටයේ ප්‍යාකා මෝසම් ඔබ නැතුව මා කොහේ නම් යන්නද ලොව අන් කිසිවෙකුත් නොපතමි මම ඔබේ ආදරය පිරුණු ඔබේ නෙත් යොමු කරන්න මාගේ හිසේ සිට දෙපතුල දක්වාම මා ඔබේ ආදරයයි මා වැළඳ ගන්න මගේ හද ඔබ ලැබෙනතුරු නොසන්සුන්ය ඔබට ආදරය කරමින් මා කොතරම් ලොව සැරිසරුවෙමිද ඔබ අහිමුව මා කොහේ නම් යන්නද ආදරිය මේ ආදරයේ ශ්‍රුතුවයි මා සැරිසරන්නේ කොහේද මගේ සිත සතුටෙනි මා තනිව සිටියද මගේ හදවත පිරී ඇත ඒ මා ඔබට ආදරය නිසාවෙනි

මගේ සිරුරත් මනසත් සතුටින් මත්ව කී ගයති. මට මගේ හදවත පාලනය කරගත නොහැකිය. මේ වස්දඩු වයන්නා කවරෙක්ද? මගේ සොඳුරු සිහින තුළින් මම සොඳුරු ජීවිතයක් දුටුවෙමි. මම සමාජයේ සීමා බිඳිමි. තනිවම මෙසේ මා කොහි යන්නේ දැයි දන්නේ දෙවියනි ඔබ පමණි. මේ වස්දඩු රාවය කෙතරම් මා වසී කර ඇතිද? වසන්තයේ පැමිණියාක් මෙන් මට හැඟෙයි. මා ඉදිරියේ මෙසේ රන් පැහැය පැතුරුවේ කවුරුන්ද? මගේ හදවත පැහැර ගැනීමට පැමිණ ඇත්තේ කවරෙක්ද? මාහට මගේ සිරුරේ නර්තනය නවතා ගත නොහැකිය. මගේ සිරුරත් මනසත් සතුටින් මත්වී ගී ගයති. මේ 1954 තිරගත වුණු නාගින් චිත්‍රපටයට ලතා මංගිස්කාර් ගැයූ ගීතය.

මේ නිල්වන් අහස් වියන යටින් ආදරය ලොව පිබිදේ. හිමිදිරි උදේදිත් හිරු බැසයන සන්ධ්‍යාවේදිත්. මගේ පැතුමද එයයි මුතුවන් උදෑසන පිළිමුදු මල්පෙති මත විසිරී ඔවුන්ගේ පැතුම් පුබුදති. අතු අතර සතුටින් දැවටමින් තුරුලතා වැළඳ ගනිති. විල්දිය ගංගා ජලය හා මුසුවී මුහුද වෙත වේගයෙන් ඇදෙති. මේ නිල්වන් ආස වියන යටින්.

ඔබ සවන් දෙන්නේ ජර්මනි සිට ගුවන් රැකන ලංකා රේඩියෝ සිංහල වැඩසටහනට. So next lead from Talat Mahmood. මීළඟ ගීතය Talat Mahmood ගෙන් අපි සවන් දෙමු. ඒ ගීතේට

ඔබේ රුව පැහැපත් වුවද අඳුරු වුවද කම් නැත. මේ ලෝකයේ අයිති හදවත් ඇත්තන්ට. සිනහවෙන් ජීවත් වන්නේද, සිනහවෙන් මරණය කරා යන්නේද අපවැනි හදවත් ඇත්තෝය. අරුණෝදයේ සිට සන්ධ්‍යාව වනතෙක් මේ මාවත් පිරි ඇත්තේ අපගේ ගීනාදෙන්. අපගේ ජීවිතය සංගීතයයි, මේ අපේ ජීවිකාවයි. අප රන් රිදී සොයන්නේ නැත. මිතුර, ජීවිතය කෙටිය, එය සතුටින් ගත කරන්න. ඔබ කුමක් කළද එය සතුටින් ආදරෙන් සිදු කරන්න. ඔබට හිමි මොනවාද, මට හිමි මොනවාද, මෙමනි දෑ අමතක කරන්න. චිත්‍රපටය ඩිස්කෝ ඩාන්සර් 1983 තමයි මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ.

1960 චෝරි චිත්‍රපටයේද මන්නා ඩේස් සමග ලතා මංගිස්කාර් මේ ගීතය ගායන කළා. 1906 ෆුම්සිං for the film Chori Chori, Manna Day on Lata Mangeshkar hata disa lead ge sungana. Milan geete Talat Mahmud gen Shankar Jayakishan tamai me chitrapateta sangeete rasavat kale. Pachita chitrapate 1953 tama pradarshane une. තුජේ අපනේ පාස් පුලත් හයි කියන ගීතය තමයි මේ තලත් මොහොමඩ් මේ චිත්‍රපටයට ගායනය කළේ. නෙක්ස්ට් ලීඩ් ෆ්‍රොම් ද ෆිල්ම් පටිටා 1900 ඩ්‍රවුන් පුම්සික් ලීප් දීස් ෆිල්ම් ඉන් ඉන්දියන් ඔන් තලත් මහමුඩ් හට් ලීඩ් කෙසුගන්

සමරවිට මේ චිත්‍රපටය බලඉන්නයට මිස් දර්ශනය මතකයට නැගෙන් නැති ඉතාමත්ම ලස්සන දර්ශනයක් ආරාධන චිත්‍රපටේ. මිලංගීතය ලතා මංගෙස්කාර්ගෙන් චිත්‍රපටය මදුමතිී.

කුසුම් මෙහි පිපෙන්නේ පරව යාමටද, හදවත් මෙහි හමුවන්නේ වෙන්ව යාමටද? හෙට දින මේ ආදරණීය සමය පැවතීදයි අපි නොදනිමු. මේ වසන්තයේ හෙට දින පවතීදයි අප නොදනිමු. ඒ නිසා මේ මොහොතේ අපි ආදරයේ පහස ලබමු. දෙතොල් පියවි තිබුණද ඒවා මිහිරි යමක් මුමුණන්නට පොපියයි. අප එක්ව සිටින මේ මොහොතේ ඔබේ සතුට දසත පතුරවන්න. කුසුම් මෙහි පිපෙන්නේ පරව යාමටද, හදවත් මෙහි හමුවන්නේ වෙන්ව යාමටද? 1971 සර්මිලි චිත්‍රපටයට සංගීතය සැපේවා SD බර්මන්. ගීතය ගායනය කරන්නේ කිෂෝර් කුමාර්.

මාගේ ජීවිතය ඉලක්කව ඇති බව දනිමි. නොදැන සිටියමි. ඒ ගැන මම නොසිතමි. මාගේ එකම පැතුම ඔබේ දෙපතුල මතට මාගේ හදවත පුදදීම විය. එනමුත් මරණයට පසුවද මාට සැනසීමක් නොලැබුණොත් මිතුරනි, මා කුමක් කරන්නද? මිනී මරුවා කවුද? මටත් එය කිව නොහැකිය. එහෙත් ඒ ගැන මම නිහඬ වෙමි. කොවුලා කවුරුද? දඩයක්කරු කවුරුද? මාහට එය නොකියන්නේ ඇයිද? මා සොඳුර. මම මගේ නිවස හැර ගියේ ඔබ අත් නොහරින බව දිවුරමනි. අවමංගල සාටකෙන් හිස වසාගෙන මම උමතුවෙකු මෙන් ඔබ වෙත පැමිණෙමි. මාගේ ජීවිතයේ ඉලක්කයව ඇති බව මම නොදැන සිටියෙමි. චිත්‍රපටයේ බොම්බේ ටු ගෝවා 1972 තම මේ චිත්‍රපටයේ ප්‍රදර්ශනය වුණේ. සංගීතවත් කළ SD බර්මන්, කිෂෝර් කුමාර් තම මේ ගීතය ගායනය කරන්නේ.

1999 ප්‍රදර්ශනය වුණ තාල් චිත්‍රපටයේට මේ ගීතය ඇතුළත් වෙනවා. ගායනය කරන්නේ අල්කා යක්නික් සමඟ උදේත් නාරායන්. මේ චිත්‍රපටයේ රඟපානවා අක්ෂේ කන්නා සමඟ ඓශ්වර්යා රායි. සංගීතය සපයන්නේ ඒ ආර් රහමාන්, පද රචනය ආනන්ද බක්ෂිගෙන්. ගීත ෆිල්ම් ලීප් 1999 ది හයිසන් තාල්. අක්ෂේ කන්නා ඔන් ඓශ්වර්යා රායි හට හෞප්ට්‍රොලොජිස් පිල්ඩ්. This lead was sung from Alka Yagnik and Udayit Narayan. Music from A.R. Rahman. Lyrics from Anand Bakshi. Taal se taal mila.

මම මගේ හදවත පුදකලා කෙනෙකුට වෙනත් කෙනෙකුට ආදරය කරන මොන වගේ සම්ප්‍රදායක්ද මේ? සුළඟේ පහනක් දල්වනවා වගේ, වතුරේ ගින්දර පත්තු කරනවා වගේ, වේදනාව දරා ගැනීමට අපහසු වන අයුරු ලෝකයට කියන්න අපහසුයි. කුණාටුව මා වටා මට ආරක්ෂා වීමට නොහැක. මම මගේ හදවත ආරක්ෂා නොකරමින් ඈතින් සිටින්නේ නැත. මගේ හිතට ආවේ ගින්න නිවී ගියාට පසුවයි. මට මගේ බලාපොරොත්තු සුංකල හැක්කේ කාටද? මගේ සෙවනැල්ල පවා මගින් ඈත් වී ඇත. මම මගේ හදවත පුදකලා කෙනෙකුට වෙනත් කෙනෙකුට ආදරය කරනවා.

0: ඔබ සැමගෙන් සමුගන්න වේලාව දැන් පැමිණෙනවා ලංකා රේඩියෝ රේඩියෝ ඩාම්ස්ටඩ් වෙතින් වියසින් නෙක්ස්ට් වෝක සම්ස්ථා වීඩ ඔයිස් ඩා වී ඉම මිට ගුට මූසික් උන් සර්නන් මෝමෙන්ටන් ඔබ සැමට සුබ සතියන්තයක් සතුටින් පිරුණු සතියක් උන් අයින අංගනේම එල් ෆෝල්ග්‍රයිස වෝක උන්ස ඉස් ඔයිස් අලන් ප්‍රයිබ් ගෙසුන් සතුටෙන් සැනසීමෙන් ඉන්න මම රංජන් ධර්මරත්න ඉස්බින් රංජන් ධර්මරත්න ඔබගේ සවන් දීමට බොහොම ස්තුතියි. පීරන් ඩං පුව සුවර.
1: Radio Darmstadt. Ra-da-da-da-da-da.
2: Halo, halo, mówi Justyna Staczkowska. Minęła godzina 15. Nie zapomnijcie napić się dobrej kawy.
3: No ja. Bigos. Das ist mein Lieblingsgericht am Samstagnachmittag. Von 15 bis 17 Uhr. So gut.
4: Wunderschönen guten Tag. Hier ist Radio Darmstadt 103,4 MHz und radiodarmstadt.de. Dort finden Sie auch eine Livestream auf unserer Webseite. Ich bin Elich Plichter von der internationalen Redaktion, von der polnischen Sektion. Und heute erinnern wir uns an die 80er in Polen, in der Welt. Ich wünsche Ihnen wie immer guten Appetit.
5: I znowu te sznycle ze szpinakiem, mam tego dość.
6: Czas zmienić swoje stare przyzwyczajenia.